දගත්තකිට දගතිට කනාඩ දා දගතිට කනාඩ දාරා දීගර නගනගතරකට තුන කේරණ කතරකට දගතක තී කේරණ කතරකට තුන කත දගතක තී කේරණ කතරකට තුන කත දගතක තී කේරණ කතරකට තුන කත දී දී